වෙෆාවා බයිකේ හීනුකුරා හුෂිකමෙ අධිකියෙත්ත එවරෙන්නේ එවරෙන්ගේ වෙරි රස්කලාගේ හදරතුගා රිස්කුලිබේ හාල් දිරිතිබි බයිකේ.

ඒ තිබෑ මිහුන්ගේ ඇත්තකුන් ඉස්කුල කන්තවගේ සබබුන්නේ අදි හම කශවරුන් අල්ලාහී අලුතකුන්නං අනියා බිරිවෙ වොඩිගෙන්වා කලහුකම්ගා වොඩිගෙනෙන්නුවේ.

කුඩකුඩ වගතී අරාමෙක දෙෙන් එවරෙන් තිබෙනවි තැනකී නරකයි. අදි එතම්මතීගේ එබහි එවරෙන් අරාම් කුරං එතිබේ තැනෙක්ගෙ හොරි නොබෑකමායි.

එහෙනෙකමක් එවරින්ගෙ වෙරි රස්කලාන්ගේ තක්වාවෙරවි මීහුන්න එතන්තාගේ දසුන් කෝර්තන් හිඟහිඟා හුන්න ස්වර්ගතන් හුට්ටේ එතන්තාගා එවරෙන් අබද දෙමිතිබේ හාලුගේ අල්ලෝහුගේ හදරතුන් ලිබේ ශරෆෙක්ගේ ගොතුගේ අල්ලෝහුගේ හදරතුගාවා කන්ත හෙවලෆා මීහුන්නම්මා හෙවගෙන් වේ.

0: ලෝබිං ගොලේ දෙස දෙහිත මේ වර මේ එහෙන් කාලා වාහකෙන් ඒකද මේ සාදිසෑ බස් දෙමාව
1: එහෙන්තාද
0: මේ දැන් වර එකක ඔළුවෙ දෙබේ ෆ්‍රොන්තරෙන් එබේ ෆලක අවහාර විත මාගිනද ගින ඉරතකෙන් නොයන බේ ෆලක දුනිය බකිපකින් දේ ඒ දොස්සරු අල්මන ඉවකින් දේ
1: ඉවකින් දේ තාවේ දැන් අලුන්ග සුවල් කැතියෙන් නුනේ අලුන් සුවල් කි වකි වාලේ
0: නොවිනොන්ත
1: නොවි
0: එහ හසබලිරස් නොවි දැන් එහෙන නොගොලෙන්
1: ඒ රංගල ගුලිච්චි එක නොවානේ එහෙන් ඒ වකිවණි ගින ෆාරහම හකිගේ ලෝපි ඒගේ පෙරේක ශාමිල් නොවාති අලුගන දෙන්
0: ආ දෙහෙන් වර බෙෆොන් විදාලෙද
1: දෙත්
0: ආල්ගණි හකට 30 මිනිට් මේ දිවි රාජ්‍යගල වලමගෙන තනම බාජරි හැඳුන අලුමගේ මියදගේ මවුදකි උස් ඉමාරත හොග දිරුලේ ෆරතුන් සමල්කන් දෙන් ජේ කන්ත තේ කොබහ රොන්න නම් මියා බෙෆලක ගුලි ෆාසන් සරි සමන ගන් සරි
1: ਮਰ ਬਾਜਰ ਹਿੰਦਨ ਕੇ ਦਿਨ ਕੀ ਨੇ ਤੋ ਹਾਲ
2: ਅਲਹਮਦੁਲਿਲਾ ਰੰਗਲ ਤਿਬੇ ਫਰੋਂ ਸਿਨੇ ਤੋ
0: ਅਲਹਮਦੁਲਿਲਾ ਕੀ ਆਸਾ ਤੇ ਉਲਵਨ
2: ਮੀ ਹਮ ਹਾਲੇ ਬਾਰੋ ਕਮ ਹੀ ਬੋਲੇ
0: ਇੱਕ ਰੀਤ ਬਾਰਾ ਟੋ ਐਮ ਰੀਤ ਬਾਰਾ ਰੋ
2: ਲਾਦ
0: ਆ ਕੀ ਨੇ ਤੋ ਮੌਸਮ ਤੇ ਸਾ
2: ਮੌਸਮ ਦੇ ਮੈਂ ਨੀ ਹਤਿੰਗੜੀ ਬੈਗ ਫਾਉ ਕੁੜਾ ਕੋ ਇਤਿ ਕੋਲ ਕੋਲ ਵਹਿਮੋ ਵਹਿਮੋ ਅਰੇਂ ਹੈ ਇਤਿ ਕੋਲ ਕੋਲ ਹਮਾ
0: ਕੇਰੀ ਅਨਨ ਦੇ ਤੋ
2: එකමකු අල්ගොඩ මෙන් මිතිවෙන් දැනි බිරු අල්ගොඩ මෙන් දරින් බෙටි දාන තිස සලාර කුරාණ ගොතක විශ්නම් යාර යාර ඒ ඒ ඉමාරතන් හෙදුමුගේ එමේ බොරු මසූලියතු නගම්බා ෆරාතකි කොන්සෙප්ෂන් දායරා සරකාරුන් හවල් කුරා දායරා ඒ සරකාරු එපද මාස්ටර් ප්ලේන් එක හදාස කම අල්ගොඩ මෙන් නම් ආබදුවේ සඩු වෙන එකන් කන් කුරණි එකම කොනි මේර මිහුන්නනේ එක මේ හතන දෝණි දින්හෙන් ඉමාරක් හදාගෙන ඉමා මේ උන්නේ මේ බුණම් මියුලේ වාකේ කි නිදමානක මා බොරුකමෙන් නෝන් එසරක සලාම කුරන් කුරන් උරි කන්ටට කුරම කි මේ බුණම් මියුලේ වාකේ කි මිහාරම උන්නානේ නාදාගේ මියාසෙම කුඩ දොරු දොරුක දගන හරු කොස් නෝනි බයි මේ උන්නානේ ෆාඩේගේ නෙටේගේ උන්න මේ එල්මුනේ වතර එච්චේ බේරු හරු කොස් ekale chen harukofa imara nada sarukaru etan tan du kofa brida maka algonme medme itam korande itam korme kuraka no je den algonme mi bonani mi algonme pujan naga gole fara fara to mi ne kame kur visnala jawab den hendru ke mendru ke havir ke gosre ke no ke ane kame dosta ne kane dost den bikala hala to gole algonme mi ulechi ආලත හොරියා බෙෆුරන සංගිලවානේ කොමෙන් මියකු තකුරාරක පුරාකනෝ ජේ එම් එම් එස් නෝලේ නාවදි නැතිහම කාලාණ වගුත් කොලෙස් නෝවේ එහෙන් උලේ මහවලක දෙන් එක්කල විස්නම් විස්නාලා හ ජවාබෙද්දෙන් තෝරුන් ගුලාර ජවාබෙන්න දිබෙන් අනෙක් බද්දලෙන් වාන මිකාල කොතක දෙන් බුනාර මියාර මේ මීටින්න කන්නේ මිහින් ගොස්ස අලගොඩ මෙන්න එක්කල ඉමාරාත කුඩවෙස් අලගොඩ මෙන්න බදල ජෙනරේ කරනවා අනෙක් අලගොඩ මෙන් කිනේ තෝ බදල ගෙන්නානේ ඉමුනා කාලේ ෆාඩේගේ ෆ්‍රෙන්ඩ්ස් එක හරු කරෙම් මේන්නේ බේරුන් ඉමාරා කුරමුන් දායිරු දැන් වකින් කුරම් මේ මේකි සතේ කබෙන් නොම් සයල කසන්තේස් තබ්බිස්පුරි ඉමාරාත කොලගොඩ මෙන් මිවුලේ නේහින් බීම එකන් කමකේ සබබුන් අලගොඩ මෙන් නම් මිලිබේ ගෙල්ලුන්ත අලගොඩ මෙන් අඩෝහා මී හැමකනේ ඉමාරාතු නෝලේ මේ සලකවා හාරු කමුලේ දැන් අලගොඩ මේ ඉමාරාත ගුලේ මියුන් හැලකී කොබයත තිබෙපලුන් ඉස්සත් කළවා මේකි සිම්මා නගන්ජේ ෆරාතකු සිම්මා නොලග කොම්මේ බයකොස් අමිල්ල දීබ බොඩු කරමු නමුග මාස්ටර් ප්ලේන් හදන එකම කොබයත මේ මාස්ටර් ප්ලේන් අකි මියද මියොලේනි අලගොන් මගේ හොස්පිටල් එකේ ස්පන්දු කෝ ගේ මියාර අලගොන් මගේ හොස්පිටල් එකේ නෙරගෙන් එතා අමාම් වෙස්සවදකින් අලගොන් මෙන් මියොලේ එකම මාස්ටර් ප්ලේන් හදාව එතර කුරියන් වෙ 40,000 දුව සකේ ගාව අවර මේ හොස්පිටල් දි හදන එකම හොස්පිටල් ක මීන්නනේ එතකල් ಸರ್ಕಾರ ಫ್ರೆಂಡ್ಸ್ ಬೇರು ಬರಬೋದ ಸಲಾಮಿಬೇಕಲ್ಲ ರಾಜ್ಯ
0: ಮೆಹಸಾಬ್ ಅಡ್ವಾ

0: ඇතිව හම
1: මේහන අතගන්න කා පැන හම මරත්ත එද පාරහම.
0: ආදල්මන දෙමියදුක මවලෝග විවාහ දක්කාදමන දෙම වාහක දක්කාද හොරිහා බෙපුරුංගස් එම්මෙ බොඩු කම්බඩෝක මියති ආල්මන් කුදින් හාසුගතක කුදින්ග සදාමත රක්කාතරිකම පුරංජේ කන්තත්ත දැන් උස්විමාරයත්ත වීම ආල්මන් දෙනක ෆ්ලැට් ගතක වාහක අමිල්ලගේ තොරවස් බෙල්කණේක වාහක මෙතකණේක තම බෙල්කණ්‍යක ආල්මන වරක්ගෙන වාහත කඩුවේ ධන ඉංගේත වරක්ගෙන වාහදකේ එම්මෙ බෙල්කණේක රක්කාතරිකම විශ්නංජ බෙල්කණේක රක්කාතරිකම කනු මිහංග රක්කාතරිකම
2: මිහංග රක්කාතරිකම ෂා මේ
0: එච්ච වෙටි දාන තියා
2: ඉස්තිමායි ඒ මිංගලතක එහෙරිහාක විශ්නංජ හේකම බෙල්කණ්‍යක
0: දියානා බුණවේ ගහෙ පෙන්න හෙන්න හේවනේ මේ අන්නොන් වලාපුන ගහෙපෙන්න හෙන්න බෑවසබ කුඩුකොර රීත් සාෆ්තාර කම සවිස් නංජේ තනුග රීත් කම සවිස් නංජේ රක්කාතර කම විස් නංජේ කොහොන කොන ගොළුම් ඉතුරු කරේත බල් නංජේ හිඟා බිඟාවා මීහුන්න ගෙල්ලුමෙන් නුවාන පහද ගොතක මේ එබ විස් නංජේ ච වෙට්ටික මීහ ගෙල්ම බෙදාන තේ දත
2: දැන් බෙල්කනි නූණ සෙබහුර දෙත කුඩ දොරත වෙස්
0: එන්
2: උන්න ඉරුග
0: ඒ කුරු එපර ඕල්මන කොම්මස් පුරින් ආරණ තංකොල කුරී ග වාකේ දක්කන වන මාදේගේ හඳමන ගේගේ කුඩ දොර හුලවා ෆුට්ට එඳු මච්චන් අරයාගෙන් කුඩ දොරුම් බේර බලන් උල කොම් කොම්මස් කුජක ගෙල්ලම වේ වාකේ ආවන හඳාම් වේ දත දැන් ඒ වාකේ මෙන් දන දැන් අලවණනක මෙසේජ් එක කොල් දහත ඒ වාකේ දන්නවා ආරණ දෙන්න දන්නවා දින්ත මේ අනේ ්‍රෑවර හදා වාහක දත එක බේතු බේපල කවලුන්ට එබ ඉගත මෙහල් මෙසජ කොල්ලවාහ එහෙමවීම එවාහක දන්නවාද නරුණ එරු දන්නවාද නොදව යොතීම ඒ ඊස දරිකම ඊස දරිය දෙන්න නැබනීම
2: රෑවර
0: ර බොඩ ශුක්‍රිය ඇගත අල්මන ති මෙසජච්චේ කොල්ලබාත් එ මවලු නිම්මාද වකිවල මතු
2: ඇද මවලු නිම්මාසිතින් අලුගන්මෙන් කුලවර ખબરත බලා ගන්න දෙත
0: බ්‍රේක් අප් වා දෙත
3: IKEA presents
4: බාජ්ජර් හෙන
5: දෙහස් තීම් වනාහරු එම් ඒ ડોક્ટરකා ઓપ્ટોમેટ્રિસ્ટકા હીવાગી કમાયકુ મસક્કતુ ગહર કેતરીવાને કુડા ટીમકાયકુ પેશીમી દતુરકી રાજ્યેગ લોલુગે ફરવા ફોરકોદિનમગે દાયરાયા ઇંગિલાબી પદલતકે ગેનુવી દતુરે લોલુગે ફરવા દિનમગે દાયરાયં મી ગાઉમુગે એમમે ગીના કસ્ટમરુન ઇખ્તિયાર કુરા એમમે મકબૂલ નમક આઈકેયા મિહારમી વની વેફા

0: මේ දිනමුග කොම්මස් වරකගේ හොරස්තක මෙහාරු අනේ කුලිවර බෙහෙ උදාරන් මේ අලාපනේ වන මෙහාරු දැන් මේක එතුරුන් රාජ්‍ය ෆා කොල්ල වේ හබරක බලාලායරු මේක කොරෙන් දෙමුන් අරුත ප්‍රෝග්‍රෑම් මෙදුකෙන්ඩු මකෆෝ අනිකාස් මෙවනේ ප්‍රෝග්‍රෑම් ග බයවමුග සුරසතෝ හුලුවාලාෆා දැන් අරුත ප්‍රෝග්‍රෑම් ඔකේ කුලිවර කුලුන් තෙරින්න මේ ලිබේ ස්කෝලර්ෂිප් ගොතුක අනේ රාජ්‍යම් බේරුක එක ගෞන්තක්ක ට්‍රේනින් ෆුර යම කුරුම් දැ ස්කෝලර්ෂිප් මේ අරුත ප්‍රෝග්‍රෑම් කි මේක කුරෙන් මේ ප්‍රෝග්‍රෑම් ග බෑවරේ ඇත්ලීට් උන බලාලා රාජ්‍ය එම්ම කාමියාබු ඉන්ටර්නැෂනල් ලෙවල් රාජ්‍ය එම්ම කාමියාබු ඇත්ලීට් සාත්මත් දීම ආලි වෙස් මේ ප්‍රෝග්‍රෑම් ග දසොන් ට්‍රේනින් ෆුර යම කොස්වාවේ දැන් මේ ප්‍රෝග්‍රෑම් ග මෙහාරු අනිකා නාලුන් මේ ප්‍රෝග්‍රෑම් ෆැෂිගන් දායර මේක තෙරෙන් ඉතුරු ඇත්ලීට් උන් තකක රාජ්‍ය බේරුග තම්රින් ෆුර යම කොරුමුග ෆුරස ලිබිරෙන් දාන කම කුලවර බෙහෙ උදාරන් මෙවනේ හාම කොස්වා මේ ඒක ඉතුරුන් රාජ්‍ය ෆා කොල්ලගේ මුහිම හබරක බලාදායරු එස්සේ මෙටෝල් චැම්පියන්ෂිප් ෆුට්බෝල් ඔම්බාරතුග බෑවරු මුග ෆුරසතු මෙවනේ හුළුවාලාෆ එස්සේ ඉන් මේ මුබාරතුග බෑවරු මුග ෆුරසතු හුළුවාලාෆ වයර් මේ මුබාරතකේ මේ මේ මුබාරේ මේ මේ සීසන් ගේ මුබාරත් ගොතුග මේ ෆාගු වන්නනේ මේ මුබාරතුග දෙ එකේ මරවලාත කඩත්තු කුරුම ෆහෝ රාජ්‍යක ටොප් ඩිවිෂන් ග ෆුරතම ඩිවිෂන් ග කුලමක ෆුරසත චැම්පියන් නල් ලිබිදෙන් දාන ගතරේ මියහරුග සීසන් ග මෙදි අහරුග මුබාරාතු ග චැම්පියන් කන් හොදා ජෝන බුරු කඩත්තු කන් আদি මාලේක මි කුරේ ඇද්ද රෙලිගේෂන් බුරු ග කුලෙගෙන් දෙටීම මෙ වනේ ෆස්ට් ඩිවිෂන් ග මියහරු කුලම තැජාරව මෙහර මෙන්නනේ මේ මහ 11 වන දොහ 20 වන දොහ ෆසා ෆස්ට් ඩිවිෂන් ෆුට් ඇදි වේලි ගුග ඒ ගාෆ්දා ගද්දුවා আদি හාලිස් දිද්දු දැන් රාජ්‍ය ෆා කොල්ලව කුලවර හබරක බලාලා රවිය කප් අංගෙන් ඩිවිෂන් ග semi final ගේ ෆුරතම ෆුරසත් මෙහෝදි මෙදියා එම්එෆ් ඔගේ චැම්පියන් එම්කෝ එම්කෝ මෙබාරතු ගේ semi final උන් జాగ මෙහෝදි කුලුනු දෙමෙතු සීදා තින්සටු කාමයක් කො සෙටු වැඩ වන්ට ඒක දසම් එම්කෝ යායකි මෙව එම්කෝ යායකි මෙබාරතු මුලෙන් ආලම් වාද කුරා MTCCS මෙවනේ ඇටීම කුළු දෙවන මෙචු කාමයක් කොස් එම්ටේසිසින් පුරත මෙචු එකම් මේ වනේ වෙම් කෝසන් සීද තිසටුම් බලයප මේ පූල් ඒ පූල් ඒ බලාලර පූල් ඒ වාද වේකෙන් එතුර බොඩු දෙම දිය දෙවන ටීම තිමන ටීම් ග දෙවලු දෙවන ටීම තිමන ටීම මෙහාර මේ එම් මෙචු කාමයක් කොස් තිම් පොයින්ට් මේ තිලි දෙපයි ජීජී ස්පෝර්ට්ස් ක්ලබ එම්ටේසිසි දැන් රාජ්‍ය බේරම් ෆාකොලේ කුළුවර හබර්තක බලාලායරු කුළුන් තෙරෙන් ගතුම ඉංග්‍රස් ක්ලබ් තකුම් මේ නෙමෙදිය කාන්සා මාකට් තෙරෙන් 4.4 බිලියන් ඩොලර මෙවන හේද කොස්ස මේ ප්‍රීමියර් ලීග් තාරේ හුග එම්මෙ මේ එම්මෙ අගොබඩ කොම් ක්ලබ් තකුම් හරද කුරේ ආරු කොම් මේ වනේ ෆාගෙන් ගොස්ස මේක කුරෙන් මේ ප්‍රීමියර් ලීග් උග ක්ලබ් තකුම් මෙහා බෝඩ හරද ටීම්ස් කොඩ වරුවද කුරුම ගෙන මේ කොෆෙන් නොවේ මෙහාරු බලාලායර මෙහාරු කුළුන් තෙරෙන් ගතුම එම්බ බොඩකොන් හේද මේ කොෆවනේ ලිවර්පූල්ලා සිටියා আদি චෙල්සි චෙල්සි මෙස්වනේ සතේ සතර මිලියන් හරද කොෆ ලිවර්පූල් බලාලා ලිවර්පූල් එක් කුළුන් තෙරෙක් ගතුම වෙස් මෙවනේ සතේ මිලියන් ඩොලර වර බොඩ හේද කොෆ
1: ನಾಯ್ಫ್ ಇಂಜಿನಿಯರಿನ ಶೌಗರಿ ಕಂಗುಫೆದನಿ ಸ್ಟೆಮ್ಮಿಂಗ್ ಮಿಗೇತುರುಂ ಮಿಲಿಯುಮ ಗೇತುರುಂ ದೆಂ ಹುರಿ ಖಬರ್ ತಕ ಬಲಾಲಾಯಿರು ಕುಳ್ವರ್ ಎಸೋಸಿಯೇಷನ್ ತಕುಂ ಲಿಯಕಿಯುಂ ಬೆಲ್ ಹೆಟ್ಟುಂ ಲಾಜಿಮ್ ಕುರನಿ ಕಮೋಯ ಖಬರಿಂ ಎಬೆ ಅದಿ ಎಫ್ ಟಿ ಸಿ ಗೆಟವರ್ತವುಗ ರಕ್ಕಾತಿರಿ ಕಮ್ಗೆ ಫಿಯೋಳ್ತ ವರ್ಗದ ಕುರನಿ ಕಮ ಒಯ್ ಖಬರ್ ಕ ಶರೀಫ್ ಅವಹಾರುಮುನ್ ರೈಸ್ಗೆ ತೌಜಿಯಾ ਹੁਰਮੁਜ਼ ਖੰਡੋਲੀ ਕਹੀਂ ਗੇ ਹਾਦਸਾ ਹੈ ਕਦੇ ਫਲ ਵੇਰਿੰਗ ਮਾਰੋ ਵਿੱਚ ਕਮੋਏ ਖਬਰ ਵੈਸੇ ਬੈਤਰ ਖਬਰ ਤੋਂ ਕਿ ਤੇਰੇਗਾ ਮੀਡੀਅਮ ਹੁ ਮਸਰਿਨ 29.9 million ਰੁਫੀਆ ਮੀਡੀਅਮ ਹੁ ਫਤੁਰਰ ਕਮ 2.1% ਕੇ ਕੁਰੀਅਰ ਮੇ ਕੋਲਫੁਸ਼ੀ ਰਿੰਗ ਰੋਡ ਮਸ਼ਰੂ ਆਰ ਡੀ ਸੀ ਮਾਮਕ ਅਫਦਵਸ ਏਦ ਫੁਸ਼ੀਗਾ ਆਇਲੀ ਹਵੀਰੇ
2: ਬੈਲਾ ਮਿਹਾਰ ਨੋ ਖਬਰ ਤੱਕ ਬੈਲਦਾਰ ਕੌਂਸਿਲ ਤੱਕ ਮੁਜ਼ਫਰ ਨਗਮਵਾਨ ਐਲ ਜੀ ਏ ਹੁਦ ਲੀਮੂ ਹੋਦਮ ਫਹੁਕਮ ਅੰਗਹ ਕਮ ਖਬਰ ਸੁਰਖੀ ਫਾਹਾ ਕੁੱਲਵੇ ਐਮ ਫਲ ਸੁਰਖੀ ਗੋਤੋ ਮੇ ਤੇ ਸੁਰਖੀ ਦੇਂ ਹਤਰ ਰਸ਼ਕ ਗੇ ਮਸ਼ੋਤੇ ਹਿੰਗਮ ਐਮ ਟੀ ਸੀ ਯ ਮਾਰਗ ਐਕਸੀਡੈਂਟ ਹਿੰਗ ਵਿਨਰਿਸ ਕੈਰੀ ਐਕਸੀਡੈਂਟ ਮੀ ਅਸ਼ਾਰ ਗੜੇ ਰਕੋਲਿ ਗਸਤਕ ਬੇਸ ਜਹਾ ਸਪਰੇਯਰ ਹੁਰਿਹਾ ਅਥਲਕ ਫਨਾਫਿਕਮ ਖਬਰ ਗੇ ਸੁਰਖੀ ਮੀ ਵਿਹਗੜੇ ਰਕੋਲਿ ਖਬਰ ਅਕਾਊਂਟ ಕುಯ್ಯದ್ದೇ ನಮ್ಮ ಮನಿ ಲಾಂಡ್ರಿಂಗ್ ದಾವ ಕುರಣಿ ಕಮ ಖಬರಿಗೆ ಸುರುಹಿ ಅವನ ಮನಪಾಹ ಕೊಲ್ಲವೆ ತೆಂಗ್ ಹಿರಿಮರ್ದು ಫಳುಕುರಿ ಮಸ್ಸಲ ಎಚ್ ಆರ್ ಸಿ ಎಂ ಬಲನೆ ಕಮ ಖಬರ್ಕ ಗಾಣುಣ ಹಲಹ ಫ್ಯಾಸ ಮಾರ್ ಕುರ ನಮ್ಮ ಅಂಗದ್ದಿ ಫೋನ್ ಹೆಂ ವಿದಾಳು ಕಮ ಖಬರಿಗೆ ಸುರುಹಿ ದೆಂ ಇಯ್ಯಗೆ ಖಬರೆ ಕಮ ಮೇ ಸತಾರ್ಗಡಿ ಕುರಿ ಖಬರೆ ಮೇದಕ್ಕೆ ಮೇಹರ್ಗೆ ಹೋಣಮ್ ಎಮ್ಮೆ ಮತ್ವಿ ದಿವಸ ಕಮ ಖಬರಿಗೆ ಸುರುಹಿ ಪಾಹ ಕೊಲ್ಲೆ ಅದೇ ತಿನದು ಕೊಳಿಯ ಕೆಮಿಕಲ್ ಎಳಮು ಜೋರಿಮಣ ಕೊದ್ದೆ ಅದಿಜ್ಜೆ ಕಮ್ಮಿ ಖಬರಿಗೆ ಸುರು ಹಕ್ಕಿ ಸ್ವಾಹ ಕೊದ್ದೆ ಖಬರ್
1: ತಿಳಿದಂಗೋರೆ ಖಬರ್ ತಕ ಬದಲಾಯರು ಫಸ್ಟ್ ಮಿಲಿಯನ್ ಗಸಿಂದು ಗವಾದಿಗೆ ದಶು ನಾಸರಿ ಎಳುಮ ಇತರು ದಿಹರ ಶೆಗ್ಗೆ ಕೌನ್ಸಿಲ್ ಆಯ್ಕು ಸೇಕುರಿ ಖಬರ ಹಣಿಮಾದು ಉತುರು ರಾಳುಗಣ ಸರಹದ್ದು ತರಕಿ ಕುರುಮ ಸರ್ವೆ ಆ ಡಿಸೈನಿಂಗ್ ಮಸಿಕೆವೆಸ್ ಹವಾ ಕುರಿ ಖಬರ್ ಅದಿ ಬಿಲೆಫೈ ಬಂದರು ಹಿಫಸೆಯಕ ನಿಬಿದಿನುಮ ಮಾಗಸಿಂದ ಪೊಟ್ ಬೆಹಟಿ ಖಬರ ಎಲ್ ಜಿಯಗೆ ಹುದ್ದೆ ನೀತಿ ಕೌನ್ಸಿಲ್ ತಕ್ಕ ಮೋಜಫುಣೆ ಗುಮಣಾ ಕುರಿ ಖಬರ್ ಎಬೈ ಅದಿಮಿಗೆ ತುರುಂಗ್ ಹುಳುಮಾಲೆ ಫೇಸ್ ತೆಗದೆ ಸ್ಯಾಕಲ್ ಜಹಿ ಎಕ್ಸಿಡೆಂಟ್ ಹಿಂಗೆ ಆಫಿಕೋ ಮಿಮಿಗೆ ದಿಹಗಡಿರು ಕೂರಿಂಗ್ ಶಾಯಕುಫಾ ಖಬರೆ
2: ಅವ್ನು ಬೇದಾನ ಸನೋ ಲೈನ್ ಸನೋ ಖಬರ್ ತಕ್ಕ ಬೇದಾರು ಮೀ ಹುಳುಮಾಲೆಗ ದೆಸಾಕಲ್ ಜಿ ಅನಕಾಸ್ ಎಕ್ಸಿಡೆಂಟ್ ದೆಂಗ್ ಬಹಕಾ ಸಾಕಲ್ ಜಿ ದೋಸ್ವಿ ದೆಮ್ಮಿಹ ಕಾಣಿಯಾ ವಿಜ್ಯ ಕಮ್ಮ ಖಬರೆ ದೆಂ ಅಸ್ಕೊಯ ಗುರುಪ ದಣುದ್ದೀನ್ ಬಾಯಕ ಫ್ಯಾಸಾ ದೆಂ ಹುಕುಮೆ ಮಿಸರ್ಕಾರ ಮಸ್ವರಿಂಗ್ ಮಹೆನ್ ನೊಬಾನಾ ಕಮ ಅಮೀರ್ ವಿದಾಳ ಕಮ್ಮ ಖಬರೆ ತಿನದು ರೈತು ಹಗ್ಗ ಅಬದು ವೆಸ್ ಬಸ್ ಬುನಾಣಂ ಕಮ ಖಬರಿಗೆ ಸುರಖಿ ಮೀ ಅವಣ ಮಿನೋಹಂ ಫಹಕೊಲ್ಲೆ ಮಹಿಮ ಖಬರ್ ತಹ ಸುರಖಿ ತಾಕಿ ಮ್ಯಾಸಾಮ್ ನೋಸ್ತಕು ನಿಮ್ಮಲಾನು ವಕೀಲಾನ ಮೇ ಅದಗೆ ಮಿ ಪ್ರೋಗ್ರಾಮ್ ಫದ್ದಾ ಮೇನೆ ರೋಗಿಯ ವಾಫಿರಹತಿ ಬೇಫುನ ಮಿ ಪ್ರೋಗ್ರಾಮ್ ಗ ಗಣೇಶ್ತಿನ ಮುಗ ಒಣ್ಣೆಯ ಪ್ರೊಡ್ಯೂಸರ್ ಕಿ ಅಜೀಜ ಫಾರೂಕ್ ಅತ್ತಿ ಬೇಫುನ ಮಿ ಪ್ರೋಗ್ರಾಮ್ ಗಣೇಶ್ತಿನ ಮುಗ ಟೆಕ್ನಿಕಲ್ ತುಂಬ ಅವಳ ಮನೆ ಹೇತರ್ವಿ ರಮ್ದಾ ಇಬ್ರಾಹಿಮ್ ಹುಟಾಳ ದಿನ ಅವಳು ರಮೀಸ್
1: ದೆಂಗ್ ಅಳ್ಗಣ ಅತಿಫಾ ಮಾದ್ಮೆ ಸಿರಾದ್ಕರ ಅಳ್ಗೊಂಡು ಮಿಸ್ಸಸ್ ಆಗ ಆ ಪ್ರೋಗ್ರಾಮ್ ಗಣೇಶ್ತಿನ ಮಾ ಉಮೀದ್ ಕರೋ ಮಿ ಹಸಾಬ್ ಒಮ್ಮೆ ವಕೀಲ ಉರಿಹಾ ಬೇಫುನ ಸ್ವರ ಬಾಜ್ವೆರಿ ಉಫಾವೆರಿ ಅಮಾನ್ ದುಹಾಕಂಗಿದೆ
2: ಅಸ್ಸಲಾಮು ಅಲೈಕುಮ್
1: ಅಸ್ಸಲಾಮು

0: අහාෂේ බුණාන.
1: මෙහොත්තයි ප්‍රෝග්‍රාම්ග මෙහමානකි ලෝකල් ගවර්මෙන්ට් ඔතෝරිටි LGAගේ CEO මොහම්මද් නිමා. LGAගේ CEO මොහම්මද් නිමාල සුවල් කරොම් බෙනුලා බේපලුන් PSMAගේ DRA පේජ මෙසජ් කරවවා. සුවල් ෆොනොමුගේ ෆුරසත් බ්‍රාස්වේ දෝහග මෙන්දුරු බාර්ගිය මාහමය.
0: අහාෂේ බුණානම්.

0: මේ දන්නාඩෙත්ත
1: අදි අගහෝරී නාමකායකු TikTok challenge වෙස්
2: කොම්ම ආතිත දුවය කරේකට එකර ජැහර ස්ටෝඩියම් වගුතු
1: ඉස්ක්‍රීන් එංහා සතරස්තියක සාලිස්නුවේ කිලෝ හාටස් මීඩියම් වේව් අදි අටි හැනුවේ මෙගහාටස් FM බෑන්ඩ් ඉන්තිසාර කොල්ලබා
3: වේලෙ නාලා එරිහුන් තහම් මදෙන් නොකරා එ උඳකු තස්සවර වෙස් නොකරවෙ එකමකු එකුළුනා එලෝබි එජස්වාතා එ හුසාසුම් මිහි ෆොරි පණ්ඩෝ වනි
1: මිහිතුගේ ලොයි පේතිී කොම්ම බුදදුවහැ ගැමෙන්දුරකුරි එගාර ගඩි ෆනරැ රිපීට් හම එරේ දිහගඩි තිරීහු.
4: එංහා සතරස්තයක සාලිස් නුව කිලෝහට්ස් මීඩියම් වේව් අධි අටිය නුවයි මෙගහට්ස් FM බෑන්ඩ්
1: දිවහි රාච්චේක අඩු
4: ඉන්දිසාරකුගවා
1: මිහිතුගේ ලොයි පේතිී. ෆෝනි කරුණ
5: අනිකාවස් බප්ප හුට්ටාලිය පල්කය ලිබේ හාස්කන්දයේ ඉතුර්බමුන්නේ
1: මම්මවාහක
5: පෙන්ලෙවේ හිදු මාබනුන් තොළෙමුන් එදායිරු හිීවයේ
1: සහම්
6: යහ ගොද්දුණු කොමුලේ කන්නුමා
5: ඩොයිපාවා අඩක්කුන් සෞද්‍යාපුුණ්ය
1: මිපද අසරුගද රීති වාහකත දිවිරාජ්‍ය ගඩුගේ YouTube චැනලුම් මිහාරු අඩුස්වාලි ෆේනෙම් දිවිරාජ්‍ය ගඩුගේ YouTube චැනල් සබස්කරප් කොළවා

0: ගඩින් මෙන්දුරු කුරි එකාර ගඩි ෆනර මිනිට් මී දිවෙහි රාජ්‍යයේ ගඩු
1: මේ අශාරහරම් මතයේ උමරු ෆ්‍රය ખાસ කරේවා ප්‍රෝග්‍රෑම් එක මේ ප්‍රෝග්‍රෑම් ග අශාරහරම් දශක කුඩ කුදින්න නොගලේ අඩා වාහකරුන් 100 ගෙන් වේ

0: එංහා සතරසයක සාලිස්නුවයි කිලෝහට්ස් මීඩියම් වේව් අඩිහනුවේ මෙගහට්ස් FM බේන්ඩ්
1: දිවහිරාජ්‍යයක අඩු.
2: قال رسول الله صلى الله عليه وسلم لا يحقرن أحدكم من المعروف شيئا ولو أن تلقى أخاك بوجه طليق رواه الترمذي رسول الله صلى الله عليه وسلم حديث كروية إفس هوك مكامد ديرغو تكن دكيش تماغ مسلم أخاك بدل واهندو هنتو مون دكم كمغاويس بهي
3: මේ දිවහිරාජ්‍යගඩු මෙඳුරු බාරගඩි දිහ මිනිට් ගමිගෙන ස්තනීමේත්ගේ මෙඳුරු නමාද්වගුතුගේ බංගියා පංගිදවා.
4: අල්ලාහු අක්බර් අල්ලාහ්

ඒ තිය බෑ මිහුන්ගේ ඇත්තකුන් ඉස්කුල කන්තවගේ සබබුන්නේ අදි හම කශවරුන් අල්ලාහි අලුතකුන්නං අනියා විරුවේ වොඩිගෙන්වා කලහුකම්ගා වොඩිගෙනෙන්නුවේ.

එහෙනෙකමක් එවරෙන්ගෙවෙරි රස්කලාන්ගේ තකවාවෙරවි මීහුන්න එතන්තාගේ දසුන් කෝරතන් හිඟහිඟා හුන්න ස්වර්ගතන් හුට්ටේ එතන්තාගා එවරෙන් අබද දෙමිතිබේ හාලුගේ අල්ලෝහුගේ හදරතුන් ලිබේ ශරෆෙක්ගේ ගොතුගේ අල්ලෝහුගේ හදරතුගාවා කන්ත හෙවලෆා මීහුන්නම්මා හෙවගෙන් වේ.

0: එංහා 741 kHz medium wave 890 MHz FM band
1: දිවේ රාජ්‍යයේ අඩු
2: මිජහුණිය කන්දක දෙල් ආහිකනු මෙතන එම්මේ ඉංචි විස්කුරියක ජස්සා දෙවෙක් ඉවරු නොකුරියා මේ පිකප් එක විස්කුරියක නුජෙන්
3: එක්ස්කියුස් තංකොලේ තක්ක ෆානන්ත
2: දත්ත මවෙස් මෙවල නව තංකොලේ නොදිබිගෙන්න
3: අහරෙන් ගෙගේ දොරුමතිගේ තීනි තියපුර තංකොලේ කුරිය වියස් ෆහත වියස් ජස්සා දෙම අහන ගිය වදෙවේනි
2: එහෙන්ත සෝරි
3: දර්ෆ්ලා සමා තිතා ඉඳගෙන් කෝචෙත්ත කියවේනි බේරුන් ගෑ මේවේ අඩුපක් ගඬු ලාහිකෙන්නු කියවාක
4: මම්මා වකි මච්චන් එරියස් කියවේත ජෙහිකෙන් හුරිගෙන් ලවජහා ෂෝකුල අඩුනුන් එහෙන් අඩෙන් නීවේ අති ඒගේ මතීබෑ හද අඩුපක් ගඬා හැති බොලු කරිස්සායබ
3: දෙන් කී කුරානි දර්ෆලා එහෙලි කුඩමිහා ඉරුකොල නුවන් නින්දවා ෆමින්කු මැලි සිහාරය ಅದ ನೀರುಣಿ ಏನು ಹೇಳಂ ವೈರ ನಮಾದ ವೆಸ್ ಅರ
0: ಹಮಹಿಮೆ ಮಾಹದ ಕಾಯಂ ಕುರುಮ ಕೊಮ್ಮೆ ಮೀಹಕು ವೆಸ್ ಎ ಮೀಹಕ್ಕೆ ಫರ್ದಿಯ ಸಿಮ್ಮಾ ಅದಾ ಕುರಬ
5: ಬಲ ಸಾಕಲ ಪಾವತಿತಿರು ಕಿಹಿನತ್ತ ದೆಂತಿತನು ಎಹೆನ್ ಸಾಕಲ ನೆರೆಯನು ಗುತ್ತೆ ಬುಣಬಲಾಳು
6: ಕೊಮ್ಮೆ ಮೀಹಕ ವೆಸ್ ಪಾಕೊಲ್ಲವನಿ ಕೊ ನಿಮುಣಿ ಕಾರು ಪಾಕು ರಜೋನುಗ ಸ್ಯಾಕಲು ಸ್ಯಾಕಲ್ ಪಾಕು ರಜೋನುಗ ಕಾರು ದೆರದೋ
5: ಕಿಹಾ ದೆರ ಕಮ್ಮಿ ಎದಿಯೇನು ಹಮ ದೊರಮತಿ ಪಾಕು ಮೀಡ್ ಪಾಕಿನ್ ಜೋನೆ ವೆಸ್ ನೋನ
7: ಪಾಕಿನ್ ಜೋನೆ ಅತಿ ಮಾ ದೊರಕುನು ಎತಾ ಪಾಕೊಪ್ಪ ಕೊಡ ತಂಕುಳಕ ಹಿಂಗಾದಿ ಸಮರ ಅಂಗಳುವಾನೆ
8: ಪಾಕು ಕುರಬ್ಬ ಎಹ್ನಸ್ ಗವಾದ ಎಗ್ಗುತ ಪಾಕು ಕುರಬ್ಬ ಅದಿ ಎಹೆಮ್ಮಿಹುನ ಉಂದಗು ನುವಾಗುತ ಪಾಕು ಕುರಬ್ಬ
7: ರಾಜ್ಯಕ್ಕೆ ಕೊಮ್ಮೆ ಹಿಸಾಬೆಗೆ ಹುರಿಗೆ ವೆಸ್ ಎಸ್ ಅಗೆ ದೆಕ್ಕುಮ ಕಾಣುಲ ಪಿಎಸ್ಎಂಗೆ ಚೆರಲ್ತ ಫೋನು ಅಡುವ ಹಾಲ ಬಲಾಲುಮ ಫಸೇಹ ಗೊತೆ
0: ಪಿಎಸ್ಎಂ
8: ದಿವೆ ರಾಜ್ಯಕ್ಕೆ ಅಡ ದೀನುಗೆ ಅಡು ಅದಿ ದಿವೆ ಎಫ್ಎಂ ವೆಸ್ ಅಡುವ ಹಾಲ ವೇಣೆ
7: ಟಿವಿಎಂ ಎಸ್ ಟಿವಿ ಅದಿ ಪಿಎಸ್ಎಂ ನ್ಯೂಸ್ ಬಲಾಲವೆ
0: ಪಿಎಸ್ಎಂ
8: ಐಒಎಸ್ ಅದಿ ಆಂಡ್ರಾಯ್ಡ್ ಫೋನ್ ತಕುಂ ಡೌನ್ಲೋಡ್ ಕುರವೇಣೆ
7: ಪಿಎಸ್ಎಂ
8: ಅವಹ ಫೋನ್ ಡೌನ್ಲೋಡ್ ಕುರಪ್ಪ

0: ඒබ ඒවාහක තකුරාර කොරොබ්වා මේ එකමකු විශ්නාලව ඊරාණු මේ අබදු සීරාණු බුණමුන්දී මදනි බේනු මශේ තිමනමෙන් නිකුලිය ප්‍රෝග්‍රම් කුරේ මිගෙන්දනී ඒ හකතයක බෑ මියදුක දුනියේග තේවන්දෑගෙන් මේ හකත හෝදුමුග බදලුග නිවුකලිය ඉංජිනුගේ හිංගෑගෙන් හකත ඔෆෙද්දීම එතක් ගුණ හරදු කුඩවේ එ කොම්බෙ ගමක සිබලනි එකම් කුරවේද එකම ඊරාණ එකම් කුරවේ ඊරාණ මේ ගෝස්වි මේ හුරිහාකම එගොත ඊරාණ ගෝස් තන් ගවමෙ ගොතුග ලේබ කරන් ඉස්රේලු ඒ ඉස්රේලු මුණාහා ගොතයි ඇමරිකා එබ ගබු කුරේ මේ දක්කා ෆොටෝ හැම එයා ඒ හුරි ගොතක ඇමරිකා එබ ගබු ඇමරිකා ගරයිස් මිෆහරුස් මිෆහරු සීරාණ මිහමලාත හුට්ටාලා ෆෝයිෆ මිහමලා දේම්ෆිරීවිස් නතන්යාහු ඇමරිකා ගරයිස වස්වාස් දීගෙන් එකි ගොගොත මසයකු නතන්යාහ හොදු අමිල්ලේ බොඩිවති තිමන්න වරම් මසය කොග්ගෙන මිකක් කුරවුණ අනෙක් අයි සවලත ෆෙෂ එමම ඇමරිකා ගර සේදක්කා වාහකාගේ එවස් සගීගතන්නේ මේ ඊරාණු එබුණා නොරක්කාතර ගවම මේ අමිහු අමිල්ලය කොම ගවමක සිලිබිගම හග අනික ඒ හග්ග මසෙක්ක කුරාති තුහමත් කුරාති පහුන් ඒ අලිෆ්තාලුගේ මේ ඒජන්සි තවග මිහුන් ගැංගොල් ඉන්ස්පෙක්ටරම් වද්දායගෙන් ඊරාණු මසෙක කුරෙද්දාගො බලා මෙහරයා කම කුරම්ද එකමක සෙවරුම් සිංහමුණු ජීගෙන් ඊරාණ දතිකෝ ඊරාණ එකයිර කුරුමටක ඇමරිකා මසෙ කුරුම්ද එහෙමීම ඇමරිකා ගරයි සෙදක්කා වාහකයකි එවස් හගීගත හොරි වාහකත කරනු ඊරාණු දුනියේ එම්මෙන් ලෑන් අලිෆ්තාලුගේ නිසාම්ගේ තෙරෙන් බයින අකවාමේ ගානුන්තක ගවායිතක එගුබාගතුම එමි කුරාකම
1: අර සෙෆර බර්ෂකෝ එතු මේ යහුදීන් මිදින් ඉන්සාරායිකු ඊරානුන් එකම දින් රද්දු අධි හැම හසකෝ ඇමරිකාගේ රයිස්ගේ වාහකතක අපි සමන් සයිෆ් කුඩ කාලව අලි අල්වාද මේ ප්‍රෝග්‍රාම් ගේ තරින් වර මුහිම මෞදු මත් එක තේ සකුල්ලවලි වර බර්ෂකෝ එන් එතු අද දුනිය කලීගේ මේ ප්‍රෝග්‍රාම් ගාල් මේ බලාලි ඊරානුගේ වෙරිකම් වට්ටාලාණි කම නැතන් යා හෝ වවදු වුම් මේ මෞදු වද මේ මෞදු ගස් තිබෙ ෆුන මුහිම මෞදු මත් එක ගෙන සවන කොම් ගොම් මේ දුක මේ හසව ප්‍රෝග්‍රාම් නිමල වකි වදාන ප්‍රෝග්‍රාම් අඩෝ සෙවිති අදි බෙල්ල වෙති වර බඩ ශුක්‍ර අද කරම් බජර් දෝකන් එද වස්සලාම අලයිකුම්

0: දිවෙහි බහුගේ බහාර්
1: අසරකාදි ෆොනිකමෙන් එකි බස් බහුන් හම ෆෙනුනකස් අසරුගද අදි එම්මෙ ෆොනි බහකී මශම්මි දිවෙහි බහේ.
0: දිවෙහි බහුගේ බහාර්

0: මිහාර් මි කියනී ජමා නමේ එහෙම එකුයි නම සලක ටීමු ලෂ්කරු තින් එකුයි නමෙන් එකහෙරි කුරම් එකහෙරි ගොතක නෝන්නානේ එකහෙරි කුරම් බේනු වෙජ්ජ ඉතුරු ලෆ්සෙ බේනු කරන්
1: ජේකින්
0: හර ටීම් ග තිබෙන්නේ කොම්බයෙත්
2: කුලුන්තර
1: ටීම් එක කියනන
3: තෝ ටීම් එක කියනන තෝ බාර් මේ හොවසම
0: ඒ ටීමුගේ ඔන්නානේ ටීමුගේ මෙම්බරේ එහෙම වෙම
2: ටීම් එකස් කියනන තෝ
0: ටීම් එක කියන එකක් මෙහෙන් ටීම් මිහිමෙනින් බෑවරු මීහුම් එහෙම එතන එකක වකින්නෙන් නුබුනේ වෙන්නේ
2: ආ ටීම්
0: එහෙම වෙම ටීමුගේ කියාපො මෙම්බරේ බුණ
3: ජෙනි කොලම් එහෙම ජමා නමක මෙහෙර මෙවනේ ටීම් කොලබ් දෙත්ත මේ මිසල්
0: ලෂ්කරු
3: අතොළු එයි එයි ජමා දෙත්ත එම දැන් එමුනින කොබ මෙහෙර මෙහෙර අල්ගමන වාක දක්ක
0: දෙමෙ ජමිලෙ විදාලු වෙනුන් තෝ මස් මහා මෙහි ගස් ගහගෙන
3: එයි
0: එමුනින
3: මෙහෙර මස් මහා මෙහි
0: මෙහර
3: එමුනි නමේ මිපුනමනි මිසාලක මස් මහා මෙහි මිපුනනි මහුගේ හොන්න තෆාතු අත්තරත එක්ක දෙත මුනෙලන් ගස් කහගේ කිතරෙ සබරත බෑවර වත්තරුගේ ගස්
0: වාවෙලා වෙලි කුදි වාතක
3: බඩි වාතක ඒ අමුනාෆේ දෙත ඇති මේක කොටක දැන් එකු වෙන ඒ බෑවර මො එකු වෙන උලේරත මොනිය කි කියන තජමි
0: එකු නංගි
3: මේ කුරිගා අල්ගොන කියාපින්ත ක්ලබ් ක්ලබ් දෙත මි
2: එකු නං ඒ මාන කරණි ඒ ek baawaru watane mi group ang hen nto ek kahala kame kora group tak misal ka lashkar hen nto
0: e baawataka vanje hen
2: e baawataka vanje
0: ek ginam gina element tak e unsur tak e misal mi hun tak e mot echi tak e ek himenen je hen e misal ka ලෂ්කරේ බුනිම අලෝන් මෙන් එංගෙතා ඒ එම්මෙ මිහ ලෂ්කර කණුවාන
3: ජමානම සම මි දෙන්නේ වෙන්ත එකුිනම ඒක තෆාතු
0: ජමානන් ඒ එකුිනම කි ඒ එකුිනන් තෆාතු මිහාරු එකුිනන් කුරී ගලුන් දෙන්නේ මෙන්න තෝ කුරීග එකුිනම කියනී මි මිගත එකම මිහාරු මියති එකුිනමගේ බදලුගා ජමානන් එකුිනම කියාපා එකුයි මි කියනී දෙච්ච ගුලිගෙන් උපදානන්ත දෙච්ච නොත ගින ඉච්චිතක එහෙම ගින ලෆ්සුතක ගුලිගෙන් උපදාපුන ලෆ්සුත මිසාලක හුයි මස් කාෂි හුයි මස් කාෂි
3: එමේ එකුිනම දෙත
0: එකුිනම එහෙම එකුිනමගා වෙජ්ජිය එ ලෆ්සවර ගින ලෆ්සු හිමනේ
3: වර ෆසේ හෙන් අලගොන්න හිමන මෙහෙම විස්නාලෙම් දෙන් ලියුමුගා බෙම්බස් බෙෆර කච්ච ලියුවාරගෝ වස් මිකාග නුක්තතක කහම විස්නාලෙ බෙම ෆසේ වාන කරන දෙම කුදින් නවස්සද මෙහෙර අබ්දුල් රහීම් කේ බෙෆර කහම නා කුළු වෆ අස්සලාමු අලයිකුම් අස්සලාමු අලයිකුම්
4: වයිලකුම් සලාම්
3: අබ්දුල් රහීම් කෝ බකින තෝහල්
4: වරදගලතෝ
3: තරල ආ
4: අරගල සවාල කිමි අතෝතේ රත්තක වරගෙන දේනු කුරේගේ මංජ කොය මේ කොංගින් තියෙ බෙදෙන මෙතෝ
3: මංජ
4: නම කමිට වාන තනෝ මේ තී කොං කහ නම ගත්ත වාන
3: මංජ කොය
4: ආ දෙවරගින මේ අරගන අඩේ මේ මංජ කොය නෙන් කියාර
3: අද මිස්
0: ආමු නමෙන් එයි දෙත කොක්ක මම්මා මංජ මේ හුන්නනේ ආමු නන්ත මිස් මේ හුන්න කියා ආමු න
2: ආන්කින් කොදින්න මංජ කියන්නේ බය ෆහර රජුෂ් කියන්නේ
0: කොයා කිය අපන් ෆිරින් කුජක විස් අන්හින් කුජක විස් බය රජුෂ්ගේ තෆාතු විස් වේදානේ
2: කොයා කියන්නේ ආමුක ආන්කින් කොදින්න
4: ඒ ගල්වඩ ටෙලිෆෝන එක කොයේ පොළු නොනි කොයේ ඒකට කිය අනුනි කොයා
0: කොයා ඒ ખાસ කොල්ලනේ නන්තං ඉන්සානුගේ නන්ත ખાસ කුරුමට්ටක අල්ලගෙන මේ පහතන් ආ ගුළුවා මිසාලක ඉන්සානා කුජ්ජා
2: බය රෂක කොයා බෑනු කරණිය කොයා ඇස් බලෂේ
3: එහෙම කොයේ දෙත්තු කැන්ටෙන් කොයා
2: ඒ ගෝආලා ඉරබු
3: එදෙන් ලෝබින්
2: එදෙන් කමංජවස් කියන්නේ මංජේ
3: එදෙන් අසු දිවෙන් ලෝබින් කියන නන්ත දෙත්තු කුඩේරුස්සරි දොම් මංජ දොම් කමන දොම් කම්බල ඒක හල්ගේ කොට වනේ
2: ලෝබින් කියන නන්නං
0: එදෙන් ගෝවා ගෝවාලුම්ගේ අකුරෙකේ ආ ඒ මිසාලක මොහම්මද ඇස් බල නැ හසනම්
4: කියන ඇස් බල ජමා අය වන්නාන තු
0: ජමා අය වෙස් වන්නාන
4: වන්නාන
3: තු ආ අප්තරේ වර පොඩ ශුක්‍රිය එංගෙත බාර වටන්ත වෙති දෙක් මිහාරු මි කවයිතු

0: එනමුණ එහෙනෙ කමකු අරගල්මෙන්ගේ ඇම්මති තනවසුහ තිබේ මීහුන්ගේ එහීතෙරිකම එදේ මීහුන් එව තිබි අරගුණමෙන්ගේ මුජ්තමාක එමීහුන්නවස් අලාලෙන් එබටේ අරගුණමෙන් විස්නාලමතෝ කීරිත්මෑ නබියෝ සල්ලල්ලාහු අලෛහි වසල්ලම් වර බොඩ බාර අලුවාෆාවේ මීස්තකුන්න එහීතෙරුම හැම එහෙම කීරිත කුර්ආනු ගොස් බයි ආයතකව එබුහරි ඉන්නමල් මුඅමිනුන ඉඛවා හැම කරවරු මුඅමිනුන් වාකන් කරවරි අහුන්තකෙක්කමුගේ එහෙම්වීම එබ්බඩු එබ්බපා බයිග්ගි ගොතුග දිරි ඔලෙන් ජෙහේ බයි අරගන මෙන්නකි. ඒ එක තුරාලෙ වෙජ්ජීය අනෙකවස් එ තුරාලොක බෑවරිවේ ඒනය එහිතරිකං ෆෝර් කොද්දෙන් ජෙහෙ බයි. අල්කුන් මෙ විස්නාල මත වර කොරුකොරු සුවරතික්කවස් එවාහකද වර خلاصاك بيان قد تبافه الله سبحانه وتعالى والعصر إن الإنسان لفي خسر زمان قندبا الله سبحانه وتعالى وحيك روا أنقواني زمان قندبا مي إنسان وني كلما هداك كتريقا كان كرور إن الإنسان لفي خسر دين كلما هداك كتريقا نهمني ميهم بيان قد تبامون وحيك روا هواني إلا الذين آمنوا وعملوا الصالحات كتريقا نهمني මීහුන්නකි ඊමාන්වෙ හෙෝ අමල් කුරා මීහුන මෙ හෙෝ අමල් කුරා මීහුන් තෆ්සීර් ඉල්මවරින් තෆ්සීර් කුරවා හොවාරුග එයි ෆරුදු කංකමා අදි සුන්නකන්තවෙස් කුරා මීහුන එයේ හෙෝ අමලි හෙෝමල්තරේග ඒ දෙබාවෙස් එබහිමෙන ඉල්ලදින ආමන් වාමිලු සාලිහත් වතවා සෝ බිල් හක්කි වතවා සෝ බිස් සබර් අදි හක්ක වසිය කුරා මිහුන හක්ක වසිය කුරා මීහුන මිහින් වතීමා ඉල්මවරින් වරගිනවාහක දක්වාවා බයන් කුරවාහුවේ එයි එබ්බයකු අනෙබ්බයක වාහක දක්කා ඔලේර මාමලය කොන් ඔලේරුග හෙෝකංකම මගු ෆහිවා ගොතරේ මාමලය කුරම්වානි ඒ ගෝස්කංකම කන්නුවන ගෝස්කංකම මක් ොහිවා ගොත කන්නුවන එහෙවීම අබදවස් අල්ගුණුමෙන් ජෙහෙන අලගුණුමින්ගේ මුජතමාවග තෙරේග හයෝකංකම මක් ොහිවා ගොයි ෆතුරම් ඉල්ල ලදිනාවනු වාමිලසානි වතවා සෝ බිල් හක්ක වතවා සෝ බිස් සබර අදි කෙත්තෙරිවුම වෙස් වසීයෙක් කොරම්වානේ ඒග මානයගේ ගොතු ගා තෆ්සීර් ඉල්මවරි විදාළ හොවනි ඒක මානෙකි ඇයි අලුගුණුමෙන්ගේ තෙරේග එබ තිබ්බේ ගිලම්වරිකන් ජෙහව තිබි මීහුන් කාරිසායා දිමාවෙහ තිබි මීහුන් තනවස්කමුගේ අහළුවරින් ජෙහේනේ එහීතෙරිවේදෙන් රඟල තිබි මීහුන් ජෙහේනේ ඒ ගිලම්වරිකමුග නුවත එ නුතනවස්කමුගු ඔලේ මීහුන් එ නුතනවස්කමුන් නෙරදෙවේ තෝ මසක්කෙක් කුරන් එහෙම්වීම මිගොත අල්ලාහ් සුබ්හානහු වතආලා අංගවා ෆවුමුන් එයි අරුගන්මෙන්ගේ බොලුග එලිෆාවා සිම්මායි අරුගන්මෙන් උෆුලෙන් ජෙහේන කමෙ
1: සකල්මනක් තිහෙද කොලි අගොර වත්කොල්ටක වර බර ශුක්‍ර දනවංගෙත
0: මර්හමා
1: আদিমে তে প্রোগ্রাম কা খুতবা শরহ বলাল দেবে আর শেখ হাসান তাফি আব্দুর রহমান মে হাফতা খুতবা মালকি মুজতামা ইসলাহ করুন এম এন গজি মাই আর হাফতা গস ইসলাম মারুং আ প্রোগ্রাম কা বদল উম্মেদ গো মে হিসাব প্রোগ্রাম নি মাদা ফান বকেলানা আর মেন গ দুআ কি আর মেন কি হে বাস হা হে বাস কবুল করা বে কম গা আল্লাহ তাআলা লেবং আদি আর মেন কুরা কম মে আলু কম এক মে কুরা গুনা এম মে ফরে মত করুম গে হে তৌফিক আর মেন মেম্বার করেবং বমা তৌফিক ইল্লা বিল্লাহি আলাইহি তাওয়াক্কালত ওয়া ইলাইহি উনি آمين
2: والسلام عليكم ورحمة الله وبركاته
3: علمي نورم هيتن آروكوروا ددونيگه باجوريكما مگو دکاده
4: تولهو فوتونتري اوفا بيردرولمكا راستا فاهيكوتته
3: اوميدو آكوددي اكني وريكن فيلواده
4: දිවහිරාජ්‍යයේ අඩු
3: එංහා 4149 kHz medium wave
4: 89 MHz FM band
1: රබියුල් ආඛිර මොහොත දෙවන දවස් ෆාහක කුරවෙනි රාජ්‍ය ඉස්ලාමීය දොහ කොටුක
5: මිදුවස් මිගුත ෆාහක කුරවෙනි ඒරු රස්කම් ගාහුන්නෙවි සීරි ත්‍රිබුවණ ආදී තමහරදුන් ඉස්ලාම් දින් කබූල් ෆුල්කුරවා දිවිහි රාජ්‍යයේ ගරයිතුන් එ දීනං එඹුරුම ෆස්සතේක සාලිස් අවවණ අහරුගේ රබියුල් ආඛිර මොහොතේ කුරීකොළු අමුර් කුරෙබුමු
1: ත්‍රිබුවණ ආදී තමහරදුන් ඉස්ලාමයේ වඩාගත්ම අපව ඉඛ්තියාර් කුරෙබ්බි නම් ෆලකි අසුල්තාන් මුහම්මද් ඉබ්නු අබ්දුල්ලාහ
5: දිවිහිංගෙ මෙදුක මිරදුන්ගේ නම්ෆුළු මශහූරු වෙෆාවනි ධර්මවන්තරස්ක ෆාන්ගේ නම්ෆුළු
6: ದೇ ರಬಿಯುಲ್ ಆಖಿರ್ ದಿವಿಹಿರಾಜ್ ಇಸ್ಲಾಂ ಬಿದೋಸ್.
4: ಮುನಿಫೋಯ್ ಫಿಲ್ವಾದಿ ಮೌಲುಮಾತ್ಗೆ ಖಜಾನ ಮುಸ್ಸಲಿಕೊದ್ದೆ ಎಮ್ಮೆ ಇತುಬಾರ್ ಕುರುವೆ ಬ್ಯಾವೆರಿಯ
7: ದಿಹಿರಾಜ್ಯಗೆ ಅಡು
4: ಎಂಹಾಸ್ ಹತರಸ್ತೆಕ್ ಸಾಲಿಸ್ ನೋಯ್ ಕಿಲೋಹರ್ಟ್ಸ್ ಮೀಡಿಯಂ ವೇವ್ ಅಡ್ಡಿಹ ನೋಯ್ ಮೆಗಾಹರ್ಟ್ಸ್ ಎಫ್ಎಂ ಬ್ಯಾಂಡ್.
6: ಮಿಹಾರ್ ಗಡಿ ರೇಗಂಡು ದಿಹಗಡಿ ತಿರೀಸ್ ಮಿನಿಟ್ ಮೀ ದಿವೆಹಿ ರಾಜ್ಯಗೇಡು ಮಿಗಡೀಗ ಅಳ್ಗುಣ್ಮೆ ಮಿಗೆಣಿಸ್ದೇನಿ ಎಕಿ ರಹ ಮೀ ಪ್ರೋಗ್ರಾಮ್ ಮೀ ಅಳ್ಗುಣ್ಮೆ ಕುನಿ ಗೆಣಿಸ್ತೀಫವ ಪ್ರೋಗ್ರಾಮೆ
1: ಮೀ ಅಷಾರಹರೋ ಮತೆಗೆ ಉಮ್ರು ಫ್ರಯ ಖಾಸ ಕುರೆಫವ ಪ್ರೋಗ್ರಾಮೆ ಮೀ ಪ್ರೋಗ್ರಾಮ್ಗ ಅಷಾರಹರ ದಶಗೆ ಕುಡುಕು ದಿನ ನುಗುಳೆ ಅಡ ವಾಹಕರು ಎಕಶಿಗೆಂಬೆ.

ලෝක වාහක දක්වාලා නම් දැන් අඳුන මේ වාහක ඉස්නේ ප්‍රෝග්‍රෑම් එකේ ඉස්තිමායි තපාස එකේ කි මස්තර් තකා ගොලේ ගොස වාහක දක්වාලා ප්‍රෝග්‍රෑම් එකෙන් බයිස් වසර බාර්ගන් මෙන්ගේ තේරේ ගමි අඳුන මෙන් කම්බොඩවා මස්තර් තක් එබ දිමා වේ දැන් දුවස් කොලවල් මෙන් නම් මේ පහන් කොලවෙනි අඳුන මෙන්ගේ මේ මාලසරහ දුගා හස්තකෝ මග්මතිගේ සලාමතා ආරක්ෂා කරික නුනි මග්මතිය ගවයිතක උරුමච්චරි කොනුනිත් මේක සවු බයිකල් හිතාම් වෙලි හස්සාතක් එබදිමාවේ එහෙම මිරේක ප්‍රෝග්‍රෑම් ගා අගන්න වාහක දක්වාලානි මග්මතිගේ සලාමතා ආරක්ෂා කරික වාකොලේකට දැන් මේ සරහද්දගේ මාහවල බලාලාර්ග දෙ මිරේ විස්පහ කළවනි වර මේ වා රෝණියෙම සම නිසේ දැන් වර මේ ලීහුන් විතරහදුගේ හරකා කෙරුවේ මේ ආශ්‍රදී සරහදුගයි කුවරින්නා එමිහුගේ ආයලහග බේසර වුණා එස්ග මේ පාවරි වගුතු කොළ හේත කොල්ලමුන් දාක පාහකොළවේ එම බේසලකා බද්දල් උමුගේ කුරින් මේ ප්‍රෝග්‍රෑම් ගාගන්වේ රීති ලවේ සහල්ම පහ පත්තල් කොල්ලානා

0: වීම එයා බොඩ එෆර්ට් එනුදාන එන බෝලේ නුන් හේ බුණානි එකම අස්සක ඒ සෝෂල් ස්කිල්ස් ඒ හැම ජෙහෙනේ මඩමඩොන් අබදුස් මසකෙ කුරම් බිල්ඩ් අප් කුරම් එහෙන් නුනිය වාන්ගතකි ඒ හුරිවරු කනක සෙන හුන්නානි එවරක එක ඒ බිල්ඩ් වී වරක හුන්නානි කුරිය දාන් උදගොන දෙන් අනක බුණානි ආ මිහාර මිහාර සදි සිතුරු චේන්ජ් එන නාදේ එකම හගීකතක මී කෙනෙක් කොන්ස්ටන්ට් කොන් මසකේ කුරු
1: කන්සිස්ටන්ට්
0: අම කුරුන් ඒ කුජබ ඒජනෝ මොහිමිකි මසකේ කුරු මොහිමි අසුමේග
1: අලෝන කොඩ හෙච්ච බනල නවක බනිම් ගතන හඳා මයන් කි වාහකේ ග සාමි එවපස් වර්ක හමනන් වබල් කුජේ කම ඒ කුජ උමුරු සාධාරුගේ කුජ පේරන්ට්ස් මෙදනි ගොවැගෙන් එනිමල් සෝ මේ හුන්නන් ත වේන් ගදා කල්තන එකල් තනක ගොස්ස දනි කො දනි කො කුල්ලෙක ම ඒ කුජ ඇනි අනේ ෆරාත එඹුරිගේ ද මම මෙ මිති බි ෆ්‍රෙන්ඩ් ගද ඒ කුජ ඇදි මල මියන නිසිබ්‍රායේ ද එවපස් වර්ක වාක දක්කා කුජෙනු හා ම කුල්ලෙකන් එක මහා කාරිවන් ෆිෂම් ද මම මෙනකනු නැත මේ අනෙක් කොළඹරිගේ තිබෙන කුල්ලේකන් එහෙනේ බුණවනි ප්ලීස් ගෙට් දැට් තින් අවුට් ඔෆ් මයි එකල්ද ෆේස් එහම ටන්ලා ෆකුල්ලේක එහෙම ඒ බහුට්ටේ අස්ල එතරේ ගවර රීතික සෙන්ටෙන්ස් එකේ බුණි හැම එක මම්මේ අපප්පේ එම්මෙන් තිබි අජාබ් වෙ කු ජවාක දෙක්කෙම් සාධාර වන්දෙන් එවෙසරක වහක නොදක්කා කුජ්ජක අස්ල එතරේ එක බුණන් ජෙහිච්ච මුහි මහාලතෙන් ඈම එක්කල කුජ්ජ බිරුගති මේ බේරවි ඒ ෆුල් සෙන්ටෙන්ස් එක මස්ලම හි ප්‍රිෆර්ඩ් නොට් ටු ටෝක් වීම එන ಅಸ್ಲೋ ವಾಹಕ ನುದಕ್ಕ ಹೇರಿ ಕೊಮ್ಮೆ ಮುಹಿಮ್ಮ ಕಮೆಕ್ಕ ಮಗೇನಿ ಅನ್ನು ಫೀಲ್ ನುವಾ ತೀಯೇ ಅಸ್ಲೋ ವಾಹಕ
2: ಅದು ಮೇದಿಗೆ ಪ್ರೋಗ್ರಾಮ್ಗೆ ವರ ಮುಹಿಮ್ಮ ಮೌಲುವಕ ವಾಹಕ ದಕ್ಕ ಮುಂದಾರು ಗದೇ ಸಿತಿರು ಸುವಾಲ್ ತಂಗಿ ಬುಹುರಿ ಮುಹಿಮ್ಮ ಸುವಾಲ್ ತಂಗಿ ಬುಹುರಿ ನಮ್ಮ ಕುಡುಕುಡೆ ಇರ್ಕೊಳಕ ಫೋ ಪತ್ತು ಕೊಲ್ಲಾಣ

0: අධිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංගේ හදුරතුන් ෆාෆ ෆුස්සවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගය තිය බෑමීහුන් අවස් විගන්නාශෙ ඒ සුවරුගේ තයියාරු කරවාෆාවනී තකුවා වෙරින්නශෙ
1: සාලිහන්ගේ පකීචා.

කොම්මැ නක්සකීවෙස් මරුග රහ ලිබිගන්නානේ එච්චික. අධිතිය බෑමීහුන් කුළ අමල්තක තිය බෑමීහුන්න පුරිහම එජ්ජජා දෙව්වානකං කශවරී ගයාමැද්දුව හුන්නේ. පහෙ නරකයින් එක්කි බා කුරව්වා ස්වරුගය වෙද්දෙවි මීහා දන්නාශ. පහෙ එමීහකු නසී බ්ලිබිගෙන් ෆිකං කශවරේ. කෙහිවෙරිකම්ගෙ වගුතී උපලෙද්දේ චෙක්කම්ගා මෙනුයි දුනියේගෙ දිරිවුලුන් නුවේ.